දෙත්තා තා දෙත්තා දෙට කතග දෙගෙන දාන දෙකට කතග දෙගෙන දා දා දා දා දෙත්තා තා දෙත්තා තා දෙත්තා දෙට කතග දෙගෙන